අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබේ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ් හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5EB103.1FM තරංග මාලාව ඔස්සේ හා 5EB World හරහා අප සමඟ සම්බන්ධ වී සිටින ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙන්ගතුකමින් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 22 අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ වෙතින මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් වෙන්ද වගේම අද දවසෙත් ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කයි මේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

ඇඩිලේඩ් ලක්හඬ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ අතිපූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විස්සාසා පරමා ඥාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ඔබ හැම දිනාටම තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුමුවින් පිටවෙච්ච ඉතාමත්ම වටින බුද්ධ අවවාදයක් ලබා දෙන්න සූදානම් වන්නේ. නිවසෙන් පිටවෙන පින්වතුන් හැම කෙනාම මේ උතුම් බුද්ධ අවවාදය, නිවසේ ඉන්නා වූ හැම කෙනාමත් මේ උතුම් බුද්ධ අවවාදය හිතට ගත යුතු. විස්සාසා පරමා ඥාති, විශ්වාසය කියන එක පරම ඥාතියෙක්. ඇයි බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ පරම ඥාතියෙක් කියලා දේශනා කළේ? විශ්වාසයෙන් තොරව පින්වතුනි අපිට කිසිම දෙයක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ස්වාමියාට භාර්යාව පිළිබඳවත්, භාර්යාවට ස්වාමියා පිළිබඳවත් විශ්වාසය තියෙන්න ඕනේ. දෙමව්පියන්ට දරුවෝ පිළිබඳවත්, දරුවන්ට දෙමව්පියෝ පිළිබඳවත් විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. සේවකයන්ට, ඒ වගේම සේවිකාවන්ටද, ඒ වගේම ඒ ව්‍යාපාර සිද්ධ කරනු ලබන පුජ්‍යලයන්ටද, මෙන්න මේ හැම දෙනා අතරම විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් අතරද, මේ හැම දෙනා අතරද පින්වතුනි විශ්වාසනීයත්වයක් තියෙන. ඒ විශ්වාසනීයත්වය කියන එකත් එක තමයි අපේ ජීවිතේ දියුණු වෙන්නේ. ඒ වගේම අපේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. එතකොට තමයි අපිට දිගින් දිගට කටයුතු සිද්ධ කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. හරියට බුදුරජාණන් වහන්සේ උපමා කරේ මේක ඥාතියෙක් වගේ විශ්වාසනීයත්වය. විශ්වාසයක් නැති තැන සත්‍ය වශයෙන්ම පින්වතුනි කිසිම සම්බන්ධතාවයක් දියුණු වෙන්නේ නැහැ. ගොඩ නැගෙන්නේ නැහැ. යටත් පිරිසෙන් මෙලව වශයෙන් ගත්තොත් පෞල් සංස්ථාවක් තුල ස්වාමියාට බිරිඳ පිළිබඳව විශ්වාසයක් නැත්තම් ඔවුන්ගේ පෞල් සංස්ථාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම දෙමව්පියන්ට දරුවෝ පිළිබඳව විශ්වාසයක් නැත්තම් බොරු කියනවා නම්, නොඑක් නොඑක් දේවල් සිදු කරනු ලබනවා නම් ඔවුන්ගේ ඒ සෑම කටයුත්තක්ම පින්තුණු බිඳ වැටෙනවා. ව්‍යාපාර කටයුතු බලන්න, ඒ වගේම රැකී ආරක්ෂාවල කටයුතු බලන්න, මේ හැම තැනකම මෙහිම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක ඥාතියෙකුට උපමා කරන්ට යෙදුනේ එකයි. මේ ඥාතිත්වය තුලින් අදහස් කරේ අර විශ්වාසනීයත්වය. ඒතර ඥාතිය හැම වෙලෙම තමන්ට බොහෝම සම්බන්ධයි. තමන්ගෙම කෙනෙක් වගේ, තමන්ගෙම කෙනෙක් සත්‍ය වශයෙන්ම ඥාතිය කියන්නේ. ඒ නිසා තමයි අර මේ තමන් සමීපේ ඉන්න තමන්ට තියෙන හොඳම දේ තමයි, අනිත් අයට තමන්ට ප්‍රිය වෙන්න තියෙන හොඳම ස්වභාවය තමයි පින්වතුනි විශ්වාසනීයත්වය. බොරුවකින් තොරව සත්‍යවාදීව අවංකව කටයුතු කරනු ලබනකොට ඒ පුජ්‍යලයා තුළ විශ්වාසනීයත්වය ගොඩනැගෙනවා අන්නේ පුජ්‍යලයන්ට. ඒ විශ්වාසනීයත්වය පදනම් කරගෙන මේ ලෝකෙ හැම තැනක මේ පුජ්‍යලයා පුදනු ලබන පුජ්‍යලයෙක් බවට, ප්‍රශංසාවට භාජනය වෙන පුජ්‍යලයෙක් බවට සත්‍ය වශයෙන්මපත් වෙනවා. අනිත් අය ඒ පුජ්‍යලයෝ පිළිබඳව වර්ණනා කරනවා. මෙයා බොහොම විශ්වාසවන්ත කෙනෙක්. මෙයා බොහොම සත්‍යවාදී පුජ්‍යලයෙක්. ඒ වගේම මෙයා බොහොම ගුණකරුක පුජ්‍යලයෙක්. මෙයා පිළිබඳව විශ්වාසයක් තබන්න පුළුවන්. බලන්න මේක මොනතරම් වටිනවද. එනිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ අවවාදය, මේ උතුම් බුදු අවදන දවස ආරම්භ කරනු ලබන පින්වතුන් හැම දිනෙකටම ඉතාමත්ම වටිනවා. නිවසෙන් පිට වෙනකොට මේ විශ්වාසනීයත්වය කියන එක පරම ඥාතියෙක්. මම මේ විශ්වාසනීයත්වය රකින්න ඕනේ. මගේ ස්වාමියා මම පිළිබඳ විශ්වාසය තියෙනවා. මගේ අම්මා තාත්තා මා පිළිබඳ විශ්වාසය තියෙන. ඒ නිසා මම මේ විශ්වාසය රකින්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ඥාතිත්වයක් වශයෙන් සලකන් තිබුණ විශ්වාසය පින්වත් ඔබ අප හැම දිනාට ඉතාමත්ම වටිනවා. මේ උතුම් බුදුවදන හැම හද సంతානයක් තුලම තැම්පත් කරගන්න ඔබ සියලු දෙනාට තිරුවන් සරණයි.

0: سلطنة قصر البرماء.
1: රටතුළ ආර්ථික සමාජ දේශපාලන පරිවර්තනයක් සිදු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීතයේ පැවති දූෂිත දේශපාලනයට යළිත් වරක් රට තුළ අවස්ථාවක් නොලැබෙන බවයි. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ජනරැලි මාලාවේ කාඩගස්තිගිලිය නගරයේ පසුගියදා පැවති ජනරැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට
2: ඔකරන්න ඕන. ඒ රට ගොඩනැගීමේම කාර්ය කොටස. හොරකම් අල්ලන එකයි හොරකම් නතර කරන එකයි ගොඩනැගීමේ කොටස. ඇත්තටම නේද CID එකට තිබ්බ එක VC දාලා ගන්න. හොඳ අර මාළු වලක් අල්ලලා VC වල දාලා ගහනව නේද අපි? ඒ වගේ හොඳ දූෂිත රැලක් අල්ලගන්න තියව VC දාලා ගෙවන අනුරාධපුර. මට එක සහෝදරයෙක් බල්ලා නන් ටිකක් එව්වා. සහෝදරය අප නැති මිතියකුත් නැහැ, සැක නැති මිනිහකුත් නැහැ කිව්වා. හරිද? ඇයි මේ වේදිකර මේ පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන්ද? දැන් ජනතාවට මොකද උනේ? ජනතාවට මොකුත් උනේ නැහැ. වෙලා තියෙන ඒගොල්ලන්ට එනිසා ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ වෙලා තියෙන එකම දේ තමයි එකම රකවරණේ කොහොමාරි බලය. කවදාවත් නැහැ. හරිද? කවදාවත් යලි එවැනි ආයේ මේ රටේ බලේ මාරු වෙනවා මාරු වෙන්නේ අපිට වඩා හොඳ කණ්ඩායමක් අතර මිසක්කා අපිට වඩා යට කණ්ඩායමක් අතර.
1: මේ අතර දූෂිත දේශපාලනය අවසන් කොට ජනතාවගේ දුක කඳුල හඳුනන රජයක් පත් කිරීමට ජවය දුන්නේ ගොවි ජනතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවට සමගාමීව පොළොන්නරුවේ පැවති ගොවි ජනරැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු රැලිය ඉලක්ක කරගනිමින් අදහස් දක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වංචා චෝදනාවලට ලක් වී සොයමින් සිටින පුද්ගලයන් කිහිප දෙනෙකු එම රැස්වීමෙන් ස්වාගත හැකි බවයි. අනුරාධපුරයේ පැවැත්වෙන මෙම රැලිය මහජන සුභසිද්ධිය උදෙසා පවත්වන්නක් නොවන බවත් චෝදනාවට ලක්ව සිටින පිරිස නීතියෙන් බේරී තමන් ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කළා.
2: කට්ටිය කියනවා නෑ කපහුගේ කාලේ කිව්ව මොකද්ද? කෝ ෆයිල් දැන් ඇහෙනවද? දැන් අහන්නේ. කෝ කැබ් එක පුරවලා තිබ්බුවා. දැන් අහනවද? දැන් අහන්නේ නේද? දැන් අහනවද එම? දැන් අහන්නේ. මේ ළඟදි මන් දැක හිටපු ඇමතිවරයෙක් කියනවා හොරුවල්ලන එකේ සීමාවක් තියෙනවලු. ඒ හොරුවල්ලන සීමාවක් කොහෙද? දැක්කද කියනවා. මේ හොරුවල්ලන එකේ සීමාවක් තියෙනවා. දැන් මේ සීමාවක් නැතුව ඒගොල්ලෝ අල්ලනවා. සීමාවක් නැතුව අල්ලනවා තමයි. මතක තියාගන්න. ඇයි? ජනතාව ඒකට ජනවරමක් දීලා තියෙනවා. ඒතර කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන් මේක පලිගැනීමක් කියලා. නෑ මේක පලිගැනීම නෙවෙයි. නඩු විවාහ කරන්න ඕන අධිකරණේ. විධිමත්ව සිද්ධ වෙනවා. අපි එහිදී යම් ප්‍රමාණයකට ඇපියස් බැඳගෙන ඉන්නේ. ඒ නිසා කවුරුවත් ඇඬුවට අnder එක අපිට පේන්නේ මතක තියාගන්න. අපි තරාතිරම නොබලා කවුද කින්ද මන්ද නොබලා පවුලේ එක්කෙනාද පවුලේ පස් දෙනාමද අපිට අදාළ නැ අපි අස් බැඳගෙන. ඒ නිසා අපිට කියන්න එපා නේද පුතා ගිහිල්ලා තාත්තා අඬනවා කියන්න එපා. අපිට පේන්නේ නැ. නැත්නම් අසනීපෙන් නේද බෑණ අඬනවා අපිට පේන්නේ නැ. අනුරාධපුරේ නම් නෝන ඇතුලේ මහත්ය අඬනවා අපිට පේන්නේ නැ. අපිට පේන්නේ නැ හොඳේ. ඒ අපි ආයතන වල බලතල දීලා තියෙනවා. කවුද කින්ද මන්ද කියන එක අපිට වැඩක් නැහැ. කවද මොන කාලේ මොන බලයෙන් ලැබෙවද කියන එක වැඩක් නැහැ. දේශපාලන අධිකාරිය මොකද කරන්න ඕන? ඒ ආයතන වලට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙන බලතල ලබා දෙන්න ඕන. ඒ බලතල ලබා දීලා දැන් වැඩේ වෙනවා. ඒකට කියනවා හොරුවල්ලනගේ සීමාවක් තියෙනවා. හොඳයි. සීමා හොරුවල්ලන්න තිර සීමාවක්.
1: ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ගොවි රැළිය ඇමතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා
3: ගොවියට පහසුකම් ටික දෙන්න ඕනේ. ලබන කන්න පටන් ගන්න අපි තීරණය කරා ඔක්තෝබර් මාසේ මුල ඉඳන්. එතකොට පොහොර ටික නැති වෙන්න බෑ. මැද පෙරදිග යුද්ධය නිසා පොහොර මිල ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩි වෙච්ච එක ඇතුළෙත් අපි ගොවියගේ පොහොර මිල වැඩි වෙනකොට පොහොර මිටි එළිය විකිනන ගානට වඩා රුපියල් 6000ක් අඩුවෙන් ගොවි ජන සේවායක හරහා පොහොර මිටි අපි දුන්නේ. ඒ පොහොර මිටියට දෙන සල්ලි ටික ආණ්ඩුව දුන්නා පහු ඒ පොහොර සමාගම්වල පොහොර ටිකක් අරගෙන ගොවි ජන සේවායක හරහා අපි පොහොර මිටිය දුන්නා. එසා ගොවියගේ පොහොර ටිකත් ගොවියට ඒ මිලට ලබා දෙන්න කටයුතු කරනවා. අනිත් පැත්තෙන් ඇලවේලි වැව්වම ටික හදනවා. මේ පැත්තෙන් ගබඩා ටික පිළිසකර කරනවා. මේ පැත්තෙන් වියලේ මණ්ඩලය වගේම අපේ රටේ පෞද්ගලික මෝල් හිමියන් සුළු මෝල් හිමියන් එක්ක එයාට පොලි රහිත ණය දෙමින් ගොවියගේ අස්වැන්නට මිලක් සාදා වැඩපිළ හදද්දී උතුරේ රතු ලුණු ටික ගන්න, බීලු ලුණු ටික ගන්න, අනිත් පැත්තෙන් බදුල්ල බණ්ඩාරවල ගොවියගේ අල ටික ගන්න, ඒ වගේම රටේ බඩේ ලුණු ටිකට මිලක් හදන්න අවශ්‍ය වැඩ ටික කරමින් ගෝවි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුව ඔබ අපි හැමෝම පත් කරගත්තේ අවුරුද්දක් දෙකක් යන්න නෙමෙයි. ඒක අපි දන්නවා. මෙතෙක් කල් පත් වෙච්ච ආණ්ඩුව අවුරුදු දෙකක් යනකොට තමන්ගේ ජනප්‍රියත්වයේ කඩාවැට ගනිද්දී මේ රට හදපු ජනතාවගේ ආණ්ඩුවේ ජනතාවාදී නායකයා අනුර දිසානායක සහෝදරයා දවස ගානේ ජනතා විශ්වාසය වැඩි කර ගනිමින් මේ රටේ ආගමික නායකින්ගේ ආශිර්වාද සහිතව මේ රට ඉස්සරහට ගෙන යමින් තිබෙනවා.
1: මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජන සටන නමින් රැලියක් පසුගියදා අනුරාධපුරයේදී පැවැත්වුවා. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කර පසුව ඉන්දිබත් වූ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්ද එක්ව සිටියා. මේ එහිදී රැලිය ඇමතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
4: බොහෝ දේවල් තීරණාත්මකව වෙනස් කරන භූමිය මේ භූමිය අටමස්ථානයේ වැඩ සිටින භූමිය මේ භූමිය යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ පිසාචයෝ අතුගා දමන භූමිය රජ රට භූමිය අනුරපුර භූමිය අල්ලපු රටේ බ්‍රික්ස් 18 වෙනි රාජනායක සමුළුව මහින්ද ජනාධිපතිතුමා ඔය පුටුවේ හිටියනම් අම්මට සිරි ඉන්නේ එතන අතන මෙතන කොතනවත් නැති අනුර තියෙන තැනත් නැති වේගෙන යන අනුර දැන් ඉන්නේ පටවපුරමින් රජ

0: තාත්තයි පුතයි ගැන ගුණවයපු ගුණකතනයක් තමයි තිබුණේ. ඊයේ පොළොන්නරුවේ රැස්වීමේදී ගොවියෝ ඉන්නවා කියලා කිව්වා. ගොවියෝද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ රැස්වීමේදී ජනාධිපති කියනවා ඉස්කෝල වාහනයක් ගැන. එක වෙලාවකදී ජනාධිපතිතුමා කියනවා බලයට එන්න කලින් කිලෝමීටර් මෙච්චරකට ඉස්කෝල මෙච්චරක් ඕන කියලා. දැන් කියනවා ඉස්කෝල වාහන ඕන කියලා. ඒ නිසා හරිම දෙබිඩි. Taman කියපු කතාවට Taman මෙරෙහිව කතා කරන. මේක හරිම හාස්‍යාත්මක ආණ්ඩුවක් වෙන්නේ. දැන් අවුරුදු දෙකකට පස්සේ බලය ගත්තට පස්සේ කියපු ඒවාම අභියෝගයෙන් ලක් වන විදිහට තව ප්‍රකාශනිකුත් කරනවා. හොඳයි. මෙහෙම ගිහිල්ලා හන්දි ගානේ ජනතාවට උත්තර බඳින්න වීම හොඳයි. ඉදිරි කාලෙදී තව මේක තව වැඩි කරන්න වෙයි.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් මිලදී ගැනීමේදී සිදු බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අසකදරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පදනම් කර ගැනීමින් 2006 අංක පහදරන මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ මහතා මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත්තේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන සැප්තැම්බර් 24 වෙනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් සමගිතන බලවේගයේ පළාත් පාල මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක්කම තුමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. රාජ්‍යයේ මෙම වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා සිළු ප්‍රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ආණ්ඩුවේ පාලනයට එරෙහිව තබන ප්‍රබලතම පියවර සැප්තැම්බර් 24 වෙනිදා තබන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.
2: අපි මේ මුහුණ දෙන්නේ ඉතාමත්ම භයංකාර අභියෝගයකට. ජනතාව නොමග යවල රවට්ටල අන්දවල 3/2 බහුතරය ජනතාව විමුක්ති පෙරමුණ ලබා ගන්න. හැබැයි පාර්ලිමේන්තුවේ 159ක් හිටියයි කියලා මේ රටේ 120,000 පා ගන්න අනුර කුමාර දිසානායක රජයට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමන එක පක්ෂයක් පමණක් රට පාලනය කරන ක්‍රමවේදය අපේ රටේ ක්‍රියාත්මක කරන්නට රටේම බලය පැලවත්තට ගෙන යන්නට දරන උත්සාහය අපි පරාජය කරන්නට ඕන. එය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපට කළ හැකි සියලුම දේ කරලත් තියෙනවා. එය ඉදිරියට කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන අවස්ථාවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ජනතා උද්ඝෝෂණය කොළඹින් ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා.
1: සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයන් 7ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වුණා. ඒ කාරක සභාව පසුගියද අග්‍රාභාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරමි අමරසූරි එමෙජිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී එහිදී 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව නීතිය හා ආචාර ධර්ම මොඩියුල ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවද කියවුණා. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබුණා. ලෝක වෙළඳපළේ ඉන්ධන බිල ඉහළ යාම සහ මැද පෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා එළඹෙන සැප්තැම්බර් මාසයේ අවසානයේදී ඉන්ධන බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා. ඉන්ධන බදාහරිමේ සමාගම් හි පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර වෙළඳපළේ ඉන්ධන බිල ගණන් ඉහළ ගොස් තිබෙනද දේශීය වෙළඳපළෙහි ඉන්ධන අලෙවිකරුන් ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කඩුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රජයට කරුණු වාර්තා කර ඇති අතර එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 2027 වසරේ පැවැත්වෙන 99 අකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කා සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘතාන්ත චිත්‍රපට කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය තෝරා ගැනීමට අයදුම්පත් කඳවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් මහදිවුල්ව මහතා පවසනවා. මේ බව පැවසුවේ 99 අකඩමි ඔස්කා සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔස්කා සම්මාන උළෙල සඳහා නිල නියෝජනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළ බවක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඔස්කා සම්මාන උළෙලේ සංවිධායකයන් වෙත සිදු කළ විශේෂ ඉල්ලීම අනුමත කිරීමෙන් අනතුරුව මෙම ඓතිහාසික අවස්ථාව උදා වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව විශේෂ තේරීම් සම්පත් කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්කා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කරන චිත්‍රපටයේ තෝරා ගැනීම කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. හංගේරියාවේ බුඩාපෙස්තේ පැවති වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීට 91.9 ක විශිෂ්ට දක්ෂතාවයක් වාර්තා කර

0: මින් පළමු ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ලොව ප්‍රමුඛතම මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කූ මෙම තරගාවලියේ කෙල්ල විසිකිරීමේ අවසන් නිසව සඳහා රුමේෂ් තරංග බිමට පිවිසියා. ඔහුගේ මීට 91.91 දක්ෂතාවයේ හමුවේ දෙවන ස්ථානයේ හිමි කරගත් ග්‍රින්ඩා ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීට 4.91 පරතරයක් ලබා ගැනීමටද රුමේෂ් තරංග සමත් වුණා. එමෙන්ම ජර්මනියේ ජූලියන් වේබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලොව ක්‍රිකට් කෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් අභිබවා මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණයත් සමග ලෝක මල්ල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩේමක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වූ අතර ඒ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ඉතිහාසයට එක් වූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් වුණා.
1: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලීඩ් ලක්හඬින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
2: සති අන්ත පුනත් පසුබිම.

0: අබද මිනිස්සු දැනගන්නේ මේ සතිය සඳහා සිත නැති ගීතය ඔබ වෙත ගැනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර ශ්‍රේණත් මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: අද සිත නැති මතකය රුක්මනී දේවිය තුලින්, චිත්‍රපටය අයිරංගනී, සංගීතය R.A. චන්ද්‍රසේන.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපිට මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අය බඳුමින්ද? දුමින්ද, ඇත්තටම මම දන්නවා මේ අවස්ථාවේදී ඔබ අනුරාධපුර මේ පූජා නගරයේ විශේෂයෙන්ම මේ රුවන්වැලි සෑය අසල ඉඳලායි අපි සමගද සම්බන්ධ වෙන්නේ. ඉතින් අපේ ලංකාවේ විශේෂයෙන්ම ඇඩිලෙඩ් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් අහන්නත් එක්ක මුලින්ම අහන්න කැමතියි, කොහොමද මේ වර්තමානයේ මේ අවස්ථාවේදී අපිට දිස් වෙන ආකාරය විශේෂයෙන්ම රුවන්වැලි සෑය, ජයශ්‍රීමා බෝධිය, ඒ පූජනීය ස්ථාන පේන ආකාරයත්, ඉතින් ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම මේ කාලගුණය පිළිබඳව තියෙන තත්ත්වය අපි පසුගිය දවස්වල කතා කළා. මේ කොහොමද වර්තමාන එල්නිනෝ තත්ත්වය කියනත් අහන්න කැමතියි.
4: ඔව්, ඇත්තටම නයන්, විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයත් මේ එල්නිනෝ තත්ත්වයට බලපාලා තියෙන දිස්ත්‍රික්කයක්. හැබැයි අපි අද දවසේ එනකොට බොහෝ වැව් සිඳිච්ච ආකාරයක් තමයි දක්නට ලැබුණේ. ප්‍රධාන වැව් දෙකක තුනක විතර තමයි වතුර ඉතුරු වෙලා තිබෙන්නේ. හුඟක් විශේෂයෙන්ම ජලධාරා මල්වත් ඔය ඒ වගේ ඔයවල් ප්‍රධාන වශයෙන්ම ජලය ඉතාම අඩු තත්ත්වයක තමයි දක්නට ලැබුණේ. විශේෂයෙන්ම වියලි කාලගුණයක් තමයි දක්නට ලැබෙන්නේ. කොහොම වුණත් හැබැයි අනුරාධපුරයට අද සෙනසුරාද අපි සෙනසුරාද ඉරිද දවස් දෙක මේ දවස් දෙක වුණාම විශේෂයෙන්ම සෑහෙන පිරිසක් සිටි බව තමයි සඳහන් වෙන්නේ. දැන් ඊයේ අපි මේ අනුරාධපුරයේ හිටියා. ඒ අතිවිශාල ජනකායක් අනුරාධපුරයේ ශ්‍රීමා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය ඇතුළු ඒ පූජනීය ස්ථාන නැරඹීම සඳහා ඒ වගේම වන්දනාමාන කිරීම සඳහා පැමිණිලා සිටිනවා. කොහොම වුණත් මේ වියලි කාලගුණය මැද්දේ වුවත් කොහොම වුණත් නයන් විශේෂයෙන්ම මේ වන විට අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර, වවුනියාව කියන දිස්ත්‍රික්ක 10කට මේ වියලි කාලගුණය ඉතාම දැඩි ලෙස විහිදිලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පවුල් 51,959කට ඒ වගේම පුජ්‍යලීන් ගත්තොත් එහෙම 169,071කට මේ දැඩි ලෙස මේ එල්නිනෝ තත්ත්වය සහ වියලි කාලගුණය නිසා දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. කොහොම වුණත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පවුල් 43,378කට පානීය ජලය අහිමි වෙලා තියෙනවා. ඒකෙන් පුජ්‍යලීන් ගත්තොත් එහෙම 142,219කට පානීය ජලය බෙදා හැරීමක් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නයන් අනිත් පැත්තෙන් කියන්නට ඕනේ මේ කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ඉදිරි දින කීපය කියන අදින් ආරම්භයෙන් වෙන ඉදිරි දින කීපය දිවයිනේ දිස්ත්‍රික්කවල කීපයකම පළාත් කීපයකම ඊශාන දිග මෝසම මේ බලාපොරොත්තු වෙන නිසා වර්ෂාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ කියන පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර, නුවරඩිය දිස්ත්‍රික්කවලත් විටින් විට වර්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණාව මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
3: දුමින්ද, ඒ වගේම වෙනත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරත හැකි. නයන් විශේෂයෙන්ම ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තා දෙකක් ඉදිරිපත් වුණා. ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ පුජ්‍යලීන් සහ කාන්තාවන් පිළිබඳව යම් ආකාරයක විදේශගත ඔබට වැදගත් වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ගෙන් 162ක් පමණ රැකියාවක් නොකරන තත්ත්වයේ පසු වෙනවායි කියලා තමයි සඳහන් කරන්නේ. ඒකෙන් 58.1ක් ඒ කියන්නේ 135.9ක් පවුලේ වගකීම් දරන දැරීම නිසා, ගේ දොරවල වැඩ කටයුතු බලා තියා ගැනීම නිසා, එහෙම නැත්නම් දරුවන් බලා තියා ගැනීම නිසා තමයි මේ රැකියා විරහිත භාවයෙන් කියන්නේ රැකියාවක් කරන්නේ නැති තත්ත්වයෙන් සිටින බවට වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම වැඩ කරන වයසේ සිටින අවුරුදු 25-34 කාන්තාවන් රැකියාවන් නොකරන කාන්තාවන් 87%ක් බවට වාර්තා වෙලා තියෙනවා. අවුරුදු 35-54 අයගෙන් ඒ අයගෙන් ගත්තොත් එහෙම රැකියා කරන නොකරන කට්ටිය 93.6% දක්වා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම රැකියා නොකරන මේ 162ක කාන්තාවන්ගෙන් 17.8%, ඒ කියන්නේ 111ක් රැකියා නොකරන්නේ උසස් අධ්‍යාපන නිසා බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාව නොකරන තත්ත්වයක් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම 16ක් විශ්‍රාම වයස පසු කරලා ඇති නිසා රැකියාවක් නොකරන බව සඳහන් වෙනවා. ඒ වගේම 6.6% අසනීප තත්ත්වයන්, එහෙම නැත්නම් ආබාධ තත්ත්වයන් සහිත තත්ත්වයන් නිසා රැකියා නොකරන තත්ත්වයක් බව තමයි වාර්තා වෙන්නේ. මේකේ වැඩිම පිරිස ගම්බද කාන්තාවන් බවට තමයි වාර්තා වෙන්නේ. 49,06,381 දෙනෙක්. يعني ආසන්න වශයෙන් 149ක් ඒක 72.3% මේ රැකියා නොකරන කාන්තාවන්ගෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම A-level සමත් A-level වලට වැඩි ඉහළ අධ්‍යාපන සුදුසුකමක් ඇති කාන්තාවන්ගෙන් 19.3% රැකියාවක් කරන්නේ නැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අවුරුදු 15ට වැඩි අය ගත්තොත් එහෙම 1,70,34,109ක් ඉන්න බව තමයි සමස්තයක් විදියට සඳහන් වෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම 192 කාන්තාවන් 191ක් සම්පූර්ණයෙන් සිටිනවා. ඒකෙන් ශ්‍රම බලකායට තියෙන්නේ 129.5% කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ තවත් එක කාරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු 5 සහ අවුරුදු 69 අතර වයසේ පසුවන්නන්ගෙන් 60.8%කට තනිව පරිගණකයක් භාවිතා කිරීමට හැකියාව නැති බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තනිව භාවිතයට පරිගණකයක් හසුරීමට භාවිතා කරගන්න පුළුවන් කණ්ඩායම විදිහට වාර්තා වෙන්නේ 39.2%. ඉතින් පවුල් 5කින් 4කටම ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි නොමැති බවත් සඳහන් වෙනවා. ඒ වගේම අවුරුදු 15-69 අතර කලමනාකරුවන් ගත්තොත් එහෙම, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නිලධාරී මන්ත්‍රීවරු නීති සම්පාදකී වගේ කට්ටිය ගත්තොත් එහෙම 13.4%කට තනිව පරිගණකයක්, ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාවයේ නොමැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම වයස්කාණ්ඩ ගත්තොත් එහෙම වෘත්තිකයන්ගෙන් 5.7%කට, ඒ වගේම ඕලෙබල් කරන සිසුයන්ගෙන් 48.3%කට, ඒ වගේම පරිගණක තනිව හසුරුවන්න බැරි තත්ත්වයක් තමයි තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම A-level හා විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න කණ්ඩායම් අතර ගත්තොත් එම 21.1%කට ඒ තනිව පරිගණකයක් හසුරුවන්න බැරි බව තමයි වාර්තා වෙන්නේ. ඔය නාගරිකව ගත්තොත් එම 37.8% මේකේ පරිගණකය හසුරුවන්න බැරි තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ පරිගණක සාක්ෂරතාවය පිළිබඳව එකතු වෙච්ච වාර්තාවක්. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ දුම්රිය වර්ජනයක්. දුම්රිය සමිති 26ක් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ දුම්රිය වර්ජනයක් පැවැත්වුවා. හැබැයි ඒ බොහෝ දුරට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට රජයේ විදියට සමත් වුණා. ඒ වගේම ටිකට් නිකුත් කිරීම සිදු වුණේ නැහැ. ස්ථානාධිපතිවරු ඔවුන් තමන්ගේ ඒ ස්ථාන වසලා වර්ජනයේ නිරත වීම නිසා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ නයන් තවත් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ හෙල්ල විසිකිරීමේ ශූර රුම්මේෂ් තරංග ශූරතාවය සමග ශ්‍රී ලංකාවට පැමිණියා. ආයි තින් ඒක පැමිණීමේදී ඉතා කනගාටුදායක තත්ත්වයක් වාර්තා වුණා. ඔහුගේ හෙල්ල, ඒ කියන්නේ ක්‍රීඩා වස්තු භාවිත කරපු හෙල්ල පහම ගුවන් යානයේදී ඒ ගුවන් භාණ්ඩ හසිරවීමේදී විනාශ වූ තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ඉතින් මේ වටිනාකම රුපියල් 120ක් බවට වාර්තා වෙනවා. තුර්කි ගුවන් සේවයේ තමයි මේ කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ රුමේෂ් තරංගගේ විනාශ වූ හෙල්ල වෙනුවට අලුත් හෙල්ල ලබා දීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඒ වගේම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහත්මයාත් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තුර්කියා මේ ගුවන් සේවයත් ඒ හෙල්ලවල මේ වගකීම අරගෙන ඒ පාඩුව ඔවුන්ට ඉතාම ඉක්මනින් පියවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නයින් අවසාන වශයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල ඉන්න මගීන් වාහන පටි පැලඳවීම අනිවාර්ය කිරීමක් සිදු කරලා තියෙනවා. දැන් මේ වන විට අර සංක්‍රාන්ති කාලයක් දුන්න, දැන් ඒක නීතියක් බවට පත් වෙලා ඒ නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගවල රියන්තුරු සිදුවීමෙන් සිදුවන පුද්ගල හානි අවම කිරීම තමයි විශේෂයෙන්ම මේ පොලිසිය මේ කාර්යයෙන් බලාපොරොත්තු වෙන්නේ.
3: දුමින්ද, මම මේ අහන්න යන කාරණේ ගැන ඔබට තොරතුරු තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම අපි මේ සාකච්ඡා කරන තොරතුරු පණිවිඩ විශේෂයෙන්ම මේ සත්‍ය තොරතුරු හරහා ගෙන එන්නේ, නැත්නම් මේ මාධ්‍ය ඔස්සේ තිබෙන කටකතා මේ වගේ දේවල් වලට අපි කොහොමටවත් අහුම්කන් දෙන්නේ නැතුව. ඉතින් මේ අහන්න තියෙන ප්‍රශ්නේ, මම මේ මාධ්‍ය දැක්කා මේ හිටපු ඇමතිවරයෙක් වෙන බැසිල් රාජපක්ෂට විරුද්ධව මේ නිල් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා කියලා ඉන්ටර්පෝල් සංවිධානයේ. ඒ පිළිබඳව යම් සත්‍යතාවයක් තියෙනවද?
4: බැසිල් රාජපක්ෂ මහත්මයාව ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා විශේෂයෙන්ම වරෙන්තු කීපයක්ම නිකුත් කරලා තිබෙනවා. මේ වන විට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ප්‍රධාන වශයෙන් ඔහුව ගෙන්නා ගැනීම සඳහා එම වරෙන්තු නිකුත් කර තිබෙන බව තමයි සඳහන් වෙන්නේ.
3: හොඳයි, දුමින්ද දත්ත සමග සම්බන්ධල ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමු වෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

ඉතිං තවත් දවසක වැඩසටාන අවසානයට කෙමින් ළඟාව වෙමනුයි තියෙන්නේ. හැබැයි ඔබෙන් සමුගෙනට මත්තෙන් ප්‍රජානිවේදනයක් තිබෙනවා. ඇඩිලේඩ් මහමුණා භාවනාසපුය කටින චීවර පණුපැවීම සහ සේදීමේ පින්කම ඔක්තෝම්බර් 10 සෙනසුරාදා උදේ 8:30 ඉඳලා අසපුයේදී තියෙන බව අපිට දැනගන්න තිබෙනවා. ඉතින් ඒ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට කැමති නම් ඇඩිලේඩ් මහමුණා අසපුව අමතන්න කියන කාරණික මතක් කිරීමත් සිදු කරන්නට කැමතියි. හොඳයි, ඉතින් අද දවසේ අපි ඔබට ගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ මකුලෑවේ සුදස්සන ස්වාමීන් වහන්සේ විසින්. අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම වෙන්ද වගේම අදත් පුවත් පසුවිපරණ ගෙනාව නිරෝධකාරීව සම් සිතරැඳි ගීතයෙන් අප පිනොයි අප හිතවත් විජිත් කුමාර ශ්‍රේණත මහතා. ලංකාවේ සිට නුදුරුමානී විශේෂාංගය හරහා අප සමග දුරකථනය සම්බන්ධව ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහත්මා. ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් සමග ඔබ හමුවන බලාපොරොත්තුවත් පුරුන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක රාත්‍රියක්. අයිබෝවන්.